ඉලාහ කුණවා රසකලාගේ නුෆෙන්න කන්තකයි ෆෙන්න කන්ත දිනවඩගම්වා රසකලාගේ එකලාගේ රහමාන් වන්ත රහීම් වන්ත රසකලාගේ

0: بسم الله الرحمن الرحيم سبحان من يسبح الرعد بحمده والملائكة من خيفته ماني غوغوري اكلانج ين حمدا اكو تسبيح كيا ادي ملائكة وس اكلانج بروتي كما اكو تسبيح ودار وكلانج هستاهر وانت كماي
1: අංගෑදී උගන්නාදී මුනිෆෝයි ෆිල්වා දිනුමුග
2: හෙදුවරිකම්මායකු
1: එකුවරි කමායකු
2: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්ම ගාතුග දිවහිරාච්චයක අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩිහනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්.

0: හෙදම කොන්නු දැක්ව මීහා අමිල්ලි ඇති පරදී සැම්බැරුගා අවුන් මැනි බච්චේ එක කොන්න කදිමාල උතුරු බස්තන් නොබුණා මේ එබ්ස් කාල හගීගතන වාහකතන් නො සතුරා මේ හිංහමනු ජිහුණීම මීහක ඔරියන් නොකුරන් අනේ කොමා කොලෙ ගිතරැන් දෙන්න කොම මේක සතිමු ඔන්නන කොම මීහි කර එනෙන් මීහක නූල නග එකංකන් අවුන් මැනි බච්චේ අවුන් මේ උට්ට ඒ මීහකන් එකම දිමා වීමෙන් සල්ක නොහුග ජහලියෝමකො මීහාගේ ආයිදාය කුරා අසරා මීහකු මිසක් මරුවීම වෙස මීකාබයකුතු නොරංගල වාහකත ජිවමා යන ජදල්ලා පුරි පොට එජ්ජුම් කාලගන්න නිකල් කඳ තාවන්න කො දූකුරංචේ අලුවන් මෙන්න ගැනි අලුවන් මෙන්නම් එකල් කමි දිමා වදවා අලුවන්න ගායිලාගේ මීහගේ පොට එකොත එච්චීම අලුවන ගායිලාගේ මීහගේ කමි එකොත බේසාර කොයින නොනේ අලුගනුගේ දරියගේ කමි එකොත බේසාර කොප්පිය අලුවන බෙසම අසර කුරා එහෙම අලුවන් මෙන්න දේ අලුවන් එගොතු විසිපාත කීතෝ වානි එගොතන් හිසෙත්තිය මත්සල කන්නුවාන දෙත්තෝ ඒර එමිහක කුරා සිතරාමා ගන්තරුවෙස් පොතුවේගෙන් දානේ සබ්දි සැම්බරුගේ පච්චේ අලුවන මේ නිකංක හුත්තන් හුත්තෑගෙන් නූලින කාලුවන් මෙන්නක මේ එකක බුණානේ අලුවන මෙන්ගේ එක්වරිකමා එබ්බෑවන්ත කනාලය නොකර වැනෙන් එත
1: ශයම් පරබල් ශුක්‍රිය නියතු අදවගුන් මෙන්න කීග වගුත් කොල මි හේද කොල්ල වියවගුන් මෙන් දන්නවා දන්න අල්මක ඔහම ශයම් ශයමකී ඉජිතිමායි ඒ කංකමග වර හරක ඇතර බේ්ලක අවුන ෆර්ශම විස් දන්නවාද වරබර්ෂකරිය ශයම්
2: ಅದೆ ಶ್ಯಾಮ್ ಗೆ ವಾಹಕ ಐಕೇಗ ದೆ ಮಿಹಾರ್ ಮೆತಿ ಹತೆಗೆ ಖಬರ ಕುಡತಮ್ಮ ಎಹಮಿ ಹತೆಗೆ ಖಬರ ಫಹು ಅದೆ ಸಲ್ಗುಮ ಮಿ ಮೌದು ಐಕೆ ಕುಡಿಯ ದಾನ ಎಕ್ವರಿ ಮುಜ್ತಮ ಬಿನಾ ಕುರ್ಮ ಫರ್ದಿ ಗೊತು ಅದಾ ಕುರಿ ದಾನ ದೌರಕೆ ಕೊಬಾತೋ ಅಲ್ಗುಮ ಮಿ ದನ್ನವಾದ ವಾಹಕೆ ಕೆಮ್ತಿ ಬೆಫ್ಲುಂಗೆ ಖಿಯಾಲ್ತ ಹಿಸ್ಸಾ ಕುರೆಬಮ ಪಿಎಸ್ಎ ಮ್ಯಾನ್ ನನ್ನೊಟ್ ಕೊಲ್ಲವ ಫೋನುಂಗುಳು ವಾಣಮ ತಿನೆ ತಿನೆ ಹತರೆ ಸುಮಿಂಗ್ ಹೈ ಮಿ ನಂಬರ ಕುಳುವಾನ್ ತೆಂ ಹೆಗ್ಗರಿ ಫನ್ಸಾ ಸಿಂಗ್ ಮಾಹಮೆ ಲವೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರೆಬಮ ಸೆಬೋಂಗೆತ ಎಕಮ್ಮೆಸ್ ಹಮ ಹನ್ಮ ಫುಲ್ಕೊಂಗರು ಅಲ್ಗುಮ ಹತೆ ಖಬರ ಫಹು ತಿ ಬೆಫ್ನಾನೆ ಕೈಸ್ ಪದ್ದ ಕೊಲ್ಲಾನ ಮೇದು ಹತ್ತೆಗೆ ಖಬರ್ ಹುಷಾರಾನಿ ಮರಿಯಮ್ಮ ಫಾದ್ನಾನ್.

0: ඒනෙන් අද එකන් සත් නුවන්ද අලුගන්නු මිස අරත කියන එම මගුම් සැනුනී ම හනෙන් මහන් අල පීදන්නේ එහෙන් හෙතුමගේ පදල්ග ඒන කොරි මච්චන් අරා හම සදාංගෝ අදරති මන්නෑ මිකම් මෙහෙන් කොර වෙච්ජ එහෙම මිකම මාපු කොරාහ ඒරු මාපු කොරීම සෙක්කල ඔන්න අහුවන්තක දෙමිගෙන් දාන ගුළුමෙන් නොකනන බයිම න ඒවනි මාපන් එද ලදුගන්නනි ලදුගත්වීම එක්කද මීහැ පහුන් ඇති හුසාස්වගෙන් එකොරවුණු කුන් එගෙන් එන කෑරි මියස් මුණනි මිකම් මිහෙන් වෙච්ජන්නුන් හැ කිවහ මිකම් මිහින් කොරිද ඒර ඔන්නනි වගුතු පාතය පදෙම එහම අය කොරීබ මාපන් එදෙමි මාපන් එදමකී ලදවෙත්ති වන්න හම වර මෑමිහුන්ක මාප කොරමකි මෑමිහුන්ගේ මයපන් එදමකි ලදවෙති කමෙන්න්නු කොම මිහ කීවස් කුක්පුරවෙන මිහික්කන් ගබූලු පොරම් වී එම ඒගෙක් සබබම එකුවරිකං ආලාවා
1: සොලි
0: ලබා
1: එහෙම මේ අවුණු මේකංකම සමාල්කන් දීෆියා හැම එක්වෙර මුත් තමයි විනා කර විදාන
0: දෙන්න මෙන්න නමුණ දෙක්කු මර මුහිමම ගේතරෙන් ගොඩේ රොස්තරේ පසාගෙන් මම්ම යා බප්ප දෙන් ආයිලාගේ මීහුන් දරින්න නමුණ දෙක්කු නේරු එක්කද කුදින් වෙසා හිතන් අරානේ මී මිය මිකන්තන් ඔන්න මේකද දැන් එක දින වෙස් කියාද මේ මිසාදක කොප්පවන් නොත බේබෙන් ඔලගෙන්නම වෙස් දෙරවා කහල කමේ පුරෙමු නීම එකන් සිල්ෙන් නූනේ කරම් ගොස්සාම ්‍රීසි බහු මාපන් එදෙන් විය තීහම එබඩ එපපා පුදින්නේ ගෑන් අකුන්නේ දහකුස් දුරුණු කරමේ නෙදෙත්තෝ නස්ට කන්තත්ත කුදින්න ලපතු ස්තොර පහන් කියාදමි කියාදී පයග නමුණ දක්කම් වී
1: සෝලි වරපර්ෂ කරිය ගත දැන් කොංගරකුත්තෝ මැස්ටරෝමත් දියුන් ඔති සෝදයක් කර මික ඔමුකන්තෝක වහක් අහංජයනවාගෙනගෙනත අවුමන දැන් හම එක්ගේ තෙරයගින්ගේ තෝ මම්මයා දරින්නා බප්පයා දත්තයා බේබයා කොක්කොයා එකකු අනෙකකා වහකනු දක්කා ඔල එක්කමන් එබවේ ගේ තෝ හම රුලි හදාා එක කොනෙකු දෙක රුලිය ඇස්කෙන් එත දුවහෙ වන්දන් අගාන්න උබන අදි අගන් බුණ්ඥස් පුුණන් ජෙහිකෙන් බුණා පහරක්ක සිංහෝකම ඇකීග එච්චෙන් ඔබන ඔලේ කමන් එබවේ එක්කේ තෙරේක මිකහල්ල බයිග තෙරේග ඔන්නානි කොන් එක්වරිකමෙත්තෝ කොන් ගුළු මෙත්තෝ මිමිහොම් මජිතමෝග තෙරයන් නොකුමගෙන් දෙංකංකම් වානය කිහිනෙත්තෝ පොරත්තම ගේ තෙරෙන්නේ ෆශන් වී අවුගමෙන්න්නම් මිබුණ වැනි දොත්තෝ එහවීම එකල මුජිතමාක වගෙන් දායරුග ආග මෙන්නක එම හිංගෙදේ මන්දරෙන් නොෆෙන්නාන දොත්ත එරකොන්න
2: ගුළුන්ත හීන රෙක්්වාන මේ ගුළුන්ත රංගලු කුරන් අල්ගුම මසෙක කොරම අල්ගුමෙන බයි පහරු අල්ගුම එහි නේදවේ ගොතක ම අල්ගුම ගෙන පහරම සෝශල් මීඩිය නුනි මයිස් මඩිය බලලරස් ෆෙනි දාන මිනිදේ නාලින් මිනාශේ ගුලි මීහක ගුලාශේ හාලු බෙලිමිය ගාල් වාශ එහි නු එකම එකක් ඔන්නම් මානේ කොන්න හාලු බල එමිහක් අමිල්ලිය ඒගොතක් ඉස්නෙගුම් මීග වරම් මුහිම්මේ හාලු බලාශේ හාලු බලාමිහක පුරතම තිබාවාශේ එය පහු එහෙම මිහුන්ග කෙමෑන් එකම උම්මිදු කරාශය නූනි උම්මිදු නුකුයස් මිනම් වී හම එමිහකු මිනා නාඩින්නෙන් නූනේ දෙත්ත අල්ගුමෙන් රඟලු ගොතකී හම අල්ගුන්මෙන් අමිල්ලිය ඉස් නගා හාලු බලා එක කොනෙක මිනුනිමි ගුළුන්ත බදෙහි කුරා මිහක වා මසෙකේ කුරා ශිමිකා ගොතක එහෙම අදි මුහම්මදගේ ඛයාලස් අල්ගුමෙන් හෝදාදානම් මිහාර ගුලිපම යති මුහම්මද අස්සලාමු අලයිකුම් මුහම්මද
1: අස්සලාමු අලයිකුම් මුහම්මද කිනතෝ
2: මුහම්මද කොහොම හිසාබක තියුළුමනි
1: එහෙම එහෙම ඉඟා කුරුකෝ ෆලිකෝ නැච්ච බොනෙලම
3: එක්කුවරකන් දෙමැටම කොරින්ජයන හතරකම අලෝ පහකොල්දාන උන්නවලක හදරකම අලෝ පහකොල එක්කම කියම කොඩිපුඩු එන්නෙන් ෆරෝස් ෆස් නමාද අක්කා තෙරුම් දෙ අනෙක්කම කී එක්කොනෙක වාහකොනක එක්ගොතක නුතිමු ඒ අනෙක්කම දෙ අනෙක්කම කී අලකන මහමුද පහකොල්ලි තන්ත කරන්න තම ෆලාක හකොල්න්නන බලිමීහුන්න දියාරැක්කුරුම් බලිමට දයාරක්කුණ සම බවතකී ඒ බලිමීහාය බලිමිහ ගයිලාග මීහිම්පත් අනෙකා වලීම දයාරක්කුරුම් බර ගෑයි ඒ අනුන් කපු කරාවයි දෙ අනෙක්කම කිමි කොෆී තක්මකන මී වර මෙන්ම කමේ ඉඟත මේ අතරවා පාග හැම්බේපුුන් ඇගත පා
2: කරාගමකොරතක්
3: වර මහිම අතරකාන් දෙගත ඉ දර කොෆිය කරමකි බර මුහිම් කමේ
2: কফি আর দাকমি কম বাকে তো
1: ವಾಹಕ ದೇಖೇವೆ ದತ್ತ ಮೀ ಔ ಮನ ದಂ ಹಮ ಬೈ ಗ್ರೂಪ್ ತಂಗೆ ತ ಮೀ ಹಂಗ ಮಾಸ್ಕೆ ಉಂ ಫಿಯವಾ ಎಹೆನ್ ಕಮೆಂಟ್ ನುಕುರಾ ಮೀ ಎಕ್ವೇರಿಂಗ್ ಗ್ರೂಪ್ ತಂಗೆ ಬಹುರೆ ಈಗ ತ ಹಮ ಮೀ ಹಂಗ ಮಾಸ್ಕೆ ಉಂ ನೆತಿ ಮೋಶಂ ಕೊಮ್ಮೆಸ್ ಮೀ ಹಗೆ ಮೀ ಜಾತಿ ಕಂಕಮಂ ಅರಾಗತುಂ ಕೊಮ್ಮೆಸ್ ಮೀ ಹಕ ಫುರಸಾರೆ ಕೊಲ್ಲುಂ ಎಕಹಲ ಕಮೆಂಟ್ ನೋಣಿ ನುಕುರಾ ದನ್ನೆ ಹಮ ಅವನ ಹಿತಂಗರ ಅಬಾಯ್ ಫಹರ ಮಿಮಿ ಹೊಂದ ಕುರಾಣಿ ತುರುಕ ಸಮ ನೆಥಿ ಬಾವೆ ಇಯತೊ ಮಿ ಕಾಲ ಬೈ ಅಮ ಮಾನ್ಸತ ಎಬ ಫೆನೆ ಹೆಕಮೆಂಟ್ ಮಾಗಿನ ನುಕುರವೇ ತಾ ಅವಗಮೆನ್ ಹುಟ್ಟಾಣುದಾ ಮಿ ಕುರಣಿ ಫಾಫ ದತ್ತೊ ಎ ಕಾಲ ಮೀ ಹುಂ ನಾ ಬೇಹಿ ಮೀ ಹುಂಗ ಮಸ್ಕಾ ಮೀ ಹುಂ ನ ಫುರಸ್ಸಾರ ಮಿ ಕ ಕಂಕಂ ಕುರುಮಕ್ಕಿ ಅಮ ಫಾಫ ವೆರಿ ಅಮಲೆ ಅಣ ಕಾವಗಮೆಂಗೆ ಮುತ್ತಮೋಗೆ ಎಕ್ವೆರಿ ಕಂ ಗೆಲ್ಲಿಗೆನ್ ದಾಕಮೆ ದತ್ತೊ ಫಿತುನ ಫಸಾದು ಫೆದೆ ಕಮೆ
2: ಅಲ್ಗುಣ ಮೆಂಗ್ ಗ್ಯಾಗಣಕ ಮಿ ದೆಕ್ಕೆವುಣಿ ವರ ಮುಹಿಮ್ ವಾಹಕತಕ್ಕೆ ಎಕ್ವೇರಿ ಮುಜ್ತಮೆ ಬಿನಾ ಕುರುಮ ಫರ್ದಿ ಗೊತ್ತು ಅದಾ ಕುರಿ ದಾಳೆ ದಾವ್ರಗ ವಾಹಕ ಬಾರ್ಯಾರ ಮಿ ಹಾತನಂಗ ಆರು ಏಕೆ ಬೇಫಳು ಏಕೆ ಕಂಕಂ ಫಾಹ ಕುರಿವಿ ಎ ಗ್ಯಾತಿ ಮಾಗೆ ಕಂ ದೆಮೆ ಹೆಟ್ಟು ಮಾ ಅವಟ್ಟೆರಿ ಕಂ ದೆಮೆ ಹೆಟ್ಟು ಅದಿ ಮುನಾಸಬಾತ ಎಕುಗ ಫಾಹ ಕುರು ದಿಬೆ ದಾವತ್ತ ಗಬು ಕುರು ವರ ಗಿನ ದಿಮಾವ ಕಮೆ ಮುಜ್ತಮೋಗ ವಕಿಮಿ ಹೆ ವೀಮ ನುಗೊಸ್ ವಕಿಮಿ ಹೆ ದಾವತ್ತಿ ನಿಮ ನುದಾ ಎಕಹ ಗೊತ್ತು ಏ ನಮಸ್ ಮೀ ಹಮ ಗುಳುಂತ ಬದಹಿ ಕುರುಮ ಲಿಬೆ ಫುರ್ಸತಿಗೆ ಎಹವೆ ಮಿಕಹಲ ಮಿ ಹಿಲೆ ಸಾಬಹ ಗೋವಾಲೆವೆ ಮಸೆಕೆತ್ತವಗ ಬ್ಯಾರು ಇಜ್ತಿಮಾಯ ಕಂಕಮುಗ ಬ್ಯಾವೆರುವು ಮೀ ಹಮ ಎಕ್ವೇರಿ ಮುಜ್ತಮಯ ಮಗ್ಫೈ ಕೊದ್ದೇನೆ
1: ಕಂಕಮ ವಿಸ್ನಾಲ್ದು ನಗಳು ಕಮೆ ಕಣ್ಣೆಗೆ ದೆಂಗೆ ತೊ ಮೀ ವಲೀಮ ಅನ್ನುವತ್ತ ಕ್ಯಾವನಿ ಪಾರ್ಟಿ ತ ಹೀಗೆ ತೊ ಮೀ ಸಮ ಎಕ್ವೇರಿ ಕಂ ಬದಹಿ ಕೊಲ್ಲಂ ಗೊಸ್ಲು ಹಮ ರಂಗಳು ಕಂಕ ಅವುಗಳ ಹಮ ವರ ಗಿಣ ಮಿ ಹೊಂದಿ ಮಾವೆ ಹಿಂಗೆ ತೊ ಮೀ ಹಾರು ವಕಿ ಕೊಲ್ಲೇಕು ಹೆದುಲ್ಲ ದಾವತ್ತು ಕಾಡುಗ ಒಣ್ಣಾ ತಿನ್ನುತ್ತೇವೆ ಹಿಂಗೆ ತೊ ಮಿಸ್ ಅವುಗಳ ಹಿತ್ತು ವಿಸ್ನಾದು ನಗಳು ಕಮೆ ಕಣ್ಣೆ ವಿಸಾಯ್ದಕ್ಕ ಎಗ್ಗೆ ಕುಂ ಹಯಕ್ಕ ಮೀ ಹುಂ ಮೀ ಪಾಟಿಯ ಕದ್ದ ದಾವತ್ ಲಿಬಿಜ್ಜೀಯ ಎಗೆ ಎಮ್ಮೆಂಗ್ ಹೆದುಂ ಫೆಹಿಮ ಎಕ ಮಂ ಕಿಹ ಹರದಿತ್ತೋ ಹಿಂಗಣಿ ವಿಸ್ನಾದು ನಗಳು ಕಣ್ಣೆಗೆ ದತ್ತು ಅವ ಹೊರಗಿನ ಅವಗಣ ಇವೇ ಶಕುವ ಎಮ್ಮಿ ಮೀ ತಿಮಣ್ಣೆ ನೋದೆವಣಿ ಮೀ ಹೆಮ್ ವೆಗೆಣ್ಣೆ ಬಾಕಿ ಕೊಲ್ಲೇಕು ಹೆದುಂದ ದಾವತ್ ಕಾಡು ಗೊತ್ತಿಮ ಹೆಮ್ ವೆಗೆಣ್ಣೆ
2: ಲವೇ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವೇ ಕೊಬ್ಬ ಬದಲ್ನು

කොම් ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම් හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාකය කියාදීව. කොම් දුහකුම දතුරුකුරංචේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකය. එකමකු එයින් කොම්ම වාහකයකුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: මර මිසාලක මග මතික දුවාාවදනි අලොන් එක නොන දුවාාවදාන එහෙමිහමස්ථාන එමලු දාම් බේනවා ස්පේඩු ගලොන්ට නොදවිදාන් අවුන දාම් බේනවා වහ කලොනක නොදවිදාන් එහවිමයි එහෙ මිහුන්ගේ සබපුන්න එහම ඒ එක අන්නානකන් තිම තහම්මල් කොරජයන විස්නජයෙන් දෙවනකමකි තිමාග සවබුන් එහෙ මීහකන් උඳගුලේ විය නොදී වේත ඔබතුස් මසක්ක කොරමා
1: උඳගු වියස් කෙත්තරිමුන් අදෙහෙම මොනු සඳගු නොකොරොන්
0: දැත්
1: ඒ එහෙම බීම එකම කොස් අලගොන් මෙන්න ඒ කෙත්තරි වේ අදෙහෙම මොනු සඳගු නොදි ඒ අල්ලාහ් එගොත අංගව ෆුවාති එගොත මේ කියමන් තෙරමුගේ ගොතුන් එකන් කොරා මිහුන්න මේ දිබේන නියොමෙත්තන් එබොහරිකන් කෂවර කුරුමා ඉඳෙන යගින් කුරුමා කීගා එකන් කුරුමා කී ඒ කියවර සවබල් දිබේන
0: කමෙත් ඒ එනොත් තෝ මහර එකන් කුරුමන් අලගොන් මෙන්න මේ බාර කී මහර මිසාලක අලගොන් මෙන් බලම හින්ගා කමෙක් කුරීමා එකමකුන් ලිබේන මන්ෆා ඉංගේති අලගොන් මෙ මිකංක කොරේ මිසාලක බලම හින්ගා අලගොන් මෙන් එහෙන් හේව අමලත මිසාලක කොරන් එම ඒ හේව අමලත අලවන මෙ මිකුරණී හේව අමල කුරාර අලවන්න එබ ඉගේ එකම කුරීම ලිබේ ධර්ම යසවා මිසාලක බලම හිඟාරේ අරෆාද් දුග රෝද අරෆාද් දුග රෝද හිෆාෆි මීහකු මියන්නනි ඉස්වෙදී ආහාර අන්නන් ගෙන් අහරුගේ ෆාෆු ෆුස්සවද බාන එමෙ මිසාලක එදු රෝද හිෆා මීහ රෝද හිෆනි කිවෙගේ ඒ එනෙන් ඒ ධර්ම යසවා ලිබේ කන් එබ ඉගේ එහෙම එකමන් එදි අල්ලාහ්ගේ හදරතුන් අල්ලාහ් ඉඛලාස් තරකමගේ රෝද හිෆ හැම ඒගොත මෙ කෙත්තරිමා මීහාවස් අල්ලාහ් මෙ බයන් කරවන හිසාබෙන් නැතියේ එම මිතාංග අනේ බයි අලුමරි මාන කරවවා එමී එම්මානයිකි එනගේ හිසාබ නොබෙල්ලෙව එකමුගා හිසාබෙන් නොබෙල්ලෙව අනේ මානයිකි එ දෙව්වුමුගා හිසාබෙන් නැතේ ඒ දෙගොතවස් එළුමරින් අවහරි මානකෝ
1: ඒ කෙත්තරෙවම මේ කියමන් තරෙවම් එතල්ගොන් මේ නැති හැමගම සේක සබල්ගොන් මේ නැති දුනියක සදාහරතු ගස් පාජ්ජරකම ඉස්රදී හදීස් කවහක දෙකේ වනි ගියාමතු හිසාබල්ලේ දු අල්ලාහ් සුබ්හානහු වතාලා හසරතු ශෆාතන් එතුම මිස්තකුන් එකෙක් රසූල් බේකලුන් ගරිහ ශෆාතන් එතුගෙන් දන්නවා එතුම එකෙක් රසූල් බේකලුන් එකම බිරුල්ගෙන් වඩාගෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම එකලෙක් ෆාන එකනි එකම වඩන්නේ වාහකෙම රසූල් බේකලුමසෙබා මේ දෙන්නේ මේ බිරුෆුලුගෙන් වඩා ගන්නවේ කිරියා වෙස් ගෝසමලි කරවි ප්‍රවිධානේ තී වෙස් ඒකම අලුගන් මෙමෙස් එහෙම අලුගන් මෙ මෙදි ආදාගේ ඉන්සානුන් එකංකම මා බොඩස් සමාවකම් දිනු මුහිම්මකම
0: ඒ බේකලුන් නැකි خاصක බල්ලම හංගා මෑ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒකලේ ගෆානා බෙහෙ ගොතු මේ බයම් වෙග මෙන්නනි ඉස්වේදී ෆාෆත අල්ලාහ් සුබ්හානහු වතාලා ෆුස්සවාෆ අදි කුරියා වෙස් ෆාෆෙන් කුරවි උනස් ෆුස්ස මනකේ ඉස්වේදී ෆාෆතක අන්නන් ඔය ෆාෆේ වියස් අල්ලාහ් සුබ්හානහු වතාලා එකලේ ෆාන්ටක ෆුස්සවාෆා බේකලේ එකමකු එකලේගේ ෆානුගේ වෙස් ඒ හේවකන් කම මිස්තකුන්න මුආමලයක් කුරුමා මේ අලොක්කමුගේ වාග් මේ ගායම් වෙහුන්න විහුන්න උමා කෙත්තරේ වඩාගෙන් කෙත්තර උමා මේ හුරිහා කංකමකුන් අලොණ මෙන්න දස්කොත් දෙනි අලොගණ මෙන් ෆද අබදු වෙස් ෆාෆ කුරුම් මතීගා ඒ ෆාෆ තෙරේග උලවේ බයකන් අදි මා අවලාකම් බොඩේ හගීගතුග වෙස් එකන් කමුගේ මච්චා ඒගොත මිසාල ලිවි ගන්න නේද අනක එකලේපානකි අලෝන්මෙන් නැට්ටකා වාරි වෙති නමුණායි එහෙම ඒ නමුණායන් අලෝන්මේ නිබි ගන්නන් ජේ එයාකුග නබි බේකනු خاصක ඉබ්‍රාහිම්ගේ ෆාන ඉබ්‍රාහිම්ගේ ෆානකි හුරිහා නබි බේකනුන්ගේ බැහැ කනුන්ගේ ගොතුක බෙලෙවිගෙන් මිදා බේකරි
1: එම කොමෙක ඉබ්‍රාහිම්ගේ ෆාන කේමන්තරේ වඩාගේ කේමන්තරේ වඩාගා තුමා කුරුමත් කුරුමෙම් තිහන්තක කෙත්තරේ වඩාගා තුමගේ මේ ෆිලාවලු අල්ගො මෙන්න මේ යදුගේ මේ ඉතුරු බය කල්ගො මෙන්න මේ වාහක දක්කා ලැබුණි හාජර්ගේ ෆාන මේ දුවේ වඩාගා තුමා එකමන අවුල් ලැබි බොරයා ඒක බදල් එකමන අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවවා ෆාකම් මිදන සෞය කුරුම අමර වේවිගෙන් වාකම මේ හදීස් කමයි ඒ සමානික සල්ගො මෙද මිජහෙන නිම්මාල ඒ සම දෙන් අන්න ප්‍රෝග්‍රෑම් එක කල්ගො මෙ කුරේ කෙන් දන හෙම හාජර්ගේ ෆාන අල්ලාහ් ස්වානවතාලා මේ දෙවවාෆා මේ ශරෆ් ඒ උෆුල්ල විපුර යාම දල්ගම විවාහක දෙකේ ખુલાසා කොටෙක් ශේහ මියතුගේ මේ දෙකුණ වාහකයක එම් මොහිම්මක ඒ හුන්තර මිදාලවන්න කීකේත
0: අද මේ හැම දරුන් දන්නවා නම් බේනුම් වනි හැම ඒ තකුරාර් කො හඳාන් කොල්ල දෙ එක්කම අබදු වෙස අලගොන මස් අල්ලාහ් සුබ්හානහු වතාලා යා මෙදුග යගින් කුරමාන යගින් කන් උන්නම් වාන එයා එකුග අල්ලාහ් වකීල් කුන් ජෙන් අල්ලාහ් ග අල්ලාහ් බරෝසා වාන් ජෙන් අල්ලාහ් හදරතුන් වාගේ එදෙන් ජෙන් එයා එකුග එකමෙන් හාසිල් කුරමට්ටක හලොන් මෙන් කුරන් ජෙහේ ඒ හිෆන් ජෙහේ සබබුතන් එ බහුරි එකන් හාසිල් කුරමට්ටක එහෙම ඒ සබබතහු ග හිෆා ගෙන් අලොන් මෙන් ඒ මසක්ක කුරමකි ඒ වර මුහිම කමෙක්කන් හම එයා එකුගා මේ තිමා එම්ම ලෝබිවා මිහුන් අබදු කෑරීග නුහුන්නානකම ඒ මුසිබෑ තන්න හුරිහා වගුත්ත හැකිය

හැම කෂවරුන් හරුදනා බිනායි ෆදෙන් සෆු සෆන් ඉතුරුගෙන් තිබේ. එකලාංගේ මගුගා හඟුරාම කුරා මිහුන් දෙකේ අල්ලා ලෝබිවේ බොඩිගෙන් වෙතේ.

එහෙන් නියමතෙන් එකලාංගෙ දෙවානති ඒ අල්ලාහුගෙ හදරතුන් දෙවාන ස්වකයි ඛෛරි වෙගෙන්වා ෆතහයිකි আদি খালেগে ফান মুমিন তাকুন্নং উফাভেরকমগে খবর দিবাশে।

අල්වාශ හමකශවරුම් එකමකුන් තියබෑ මීහුම් ෆිලන්දවා මරු දන්නාශ ෆහ එමරු තියබෑ මීහුන්නා බද්දල් කුරානකං කශවරේ දෙන් තියබෑ මීහුන් රද්දු කරවා හුෂී නුෆෙන්න කන්තකායි ෆෙන්න කන්ත දෙනවඩිගම්වා රස්කලාන්ගේ හදුරතශේ ෆහ ඒරුන් තියබෑ මීහුන් කොංගුලුණු කන්තවගේ ඛබර් තියබෑ මීහුන්නං එකලාන්ගේ අංගවානතේ.

0: හිසියම මෙමෙදු කරණි වර ගින මාළුමාතක තිකුදින ලිබුණකම මේ ප්‍රෝග්‍රෑම් ෆැෂිර පොණවණද කොලිවර ගෙනස් දෙන වාහක
1: තිබුණි තේද එකමකු මෙදු ගෙනස් දෙනි කොම් කොලිවරක බෙහෙ ගොතුන්ත
2: අඩුවන් ඉදෙ ඒරන් චුට්ටීගා මිපද කොලිවර කොලද විදානේ මේ කොලිවර කොලවැණි බුම්වර්වස් හුරගෙන් එහෙම් වීම හිඟා මේ කොලිවර බෙහෙ ගොතුන් මාළුමාත ඔලුම් ෆිලවලම معلومات دیوانی دیوهی بہوگے استاز عبدالعزیز جمال ابو بکر

0: السلام عليكم. ميا دمي ولاني سقافي كل غير كي واحد كذا كذا. ميا دو مي فاها كلا ميوني ماندي كلو. ماندي كلهم بس بينو واني هم أي كني. والترا بده داندي كندالي ماني موني. هداندي كنان جنس. كأعرف كا دينشي بع هون نبرو كي. دم بع فلالا كلو بجيا تينشي بار هون. هوارو كي لكودي فولي فولي أكياني بوركوراني. تينشي دينشي بع هاك نبرا. برکوفا بیاور منڈی فولی تا ویما ایور گینا ہمنا جے ہے نے یانہ کا ستے کر کا فولی ویس مسئلے نے تین کھلے نے ڈنڈی ای کلا ہن کھلے تک کم وجیا بیٹ میار کی ہال مثال کا می کرکٹ وچ ایک بیٹ ہن گتا منڈی کا ہن نے اے نی جہا ڈنڈی گنڈو مگر ایک کو کی یعنی کھلے ڈنڈی گنڈو اے دین ಆಲೆಂಗ್ ಹಮವಿಮ ಆಮಗೊತೆಗ ಎಹ ಮಡು ಮಡು ಲಕುಡಿಯ ಕೊಂಡೋ ಹದಾನೆ ಕೇಶವಕಿ ಮಾ ಮಡು ಲಕುಡಿನ್ ಹದಾಫಿ ಆವಹಂ ಹದಾಕುವಾನೆ ಹೆಮ ಹಿಸಾಬಕಂ ಹರು ಲಕುಡಿನ್ ಹದಾನೆ ದೆನ್ ಉಣಿ ಎಚ್ಚಿಹಿ ಎಮ್ಮಗಿನ ಹದಾ ಫುಟ್ಟ ಫೆನ್ನನಿ ಉಣಿ ಕುರದಿ ವೆಸುನ್ನಾನೆ ಹದ ಕುರದಿ ತಂಕೊಳೆ ಹರುವಾನೆ ಆಮಕ ಉಣಿ ಎಯಿ ಎಹ ಹರೆ ವೆಸ್ನುವಾನೆ ಏಕಮಕ ಮಡೆ ವೆಸ್ನುವಾನೆ ಎಹಕ ಹವರು ಮಗು ವೆಸ್ ಫೋಲಿ ಹದಾಫ ಹೊರೆ ಏಕಮಕ ಕುಳೆಂಗೆಂ ಗೊಳೆ ದಂಡಿಗಂಡು ವಾಂಜೆಹೆನಿ ತಂಕೊಳೆ ಹರು ಎಚ್ಚಕ ಉಣಿ ದಂಡಿ ಅಮ್ಮಗಿನ ಹದಾ ಫುಟ್ ದುಷಿ ಸೊ ಅಮ್ಮಗೆ ಅಮ್ಮಸ್ ಎಗೋತ ದೆಂಗ್ ಕುಳೆಂಗ್ ಹದಾ ಗೊತ್ತಕ್ಕಿ ಯಾಮ ಗೊತ್ತಾಗ ಮಗುಮತೀಗ ನೋಣಿಯ ರಶುಗೆ ಅತಿ ಹೇಳಿ ಫಶಬ್ಗೊಂಡ ಹುಸ್ತನೆಕ್ಕ ಕುಳೇನಿ ಫಾಹ ಕೊಲ್ಲ ಮಹಿಂಗ ಮಿಹಾರು ಕಂಗಾಸ ಬಾಶಿ ಕುಳೇ ತನ್ ತೆಕುದಿನ ಫೆನಿ ಫಹುಣ್ಣಾನೆ ಹೆಂಗ ಈವನಿ ಏರ ಫಹುಂ ವೆಸ್ ಕುಳುನು ವೆಚ್ಚಿ ಮಿಹಾರ್ ಸ್ಕೂಳೇ ಕಣ್ಣೆಗೆ ಏ ಕುಳೇ ಗೊತ್ತಂಗ ಹಮ ನೆಟೆನ್ ನೋಣ್ಣಾನೆ ದಮಾ ಫೆಬಿಮತಿಗ ರೋಗೆ ದಮಾಲಾನೆ ಏಕ ಬದಲುಗ ದೆಂಗ್ ಕುಳೇ ತನೆವೆಸ್ ಕೊಮ್ಮೆಹೆನ್ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ಸ್ಟೇಜ್ ಹದಾ ಕನ ಜನ ಬಿಮ್ಮತಿಗ ತಂಕೊಳೆ ಫಾಹ ಕೊಲೆ ಮೆತನಗ ಹುಟ್ಟಿಗೆ ಕುಳೇನಿ ದೆನ್ ಏ ಆಮಕ ಕುಳೆಂ ಜಾಯಕಮಕ ರಶ್ಮಿಕ ಕುಳೆಕಮ ವೆಜ್ಜಿಯ ತಿಬೇತಂ ಫಾಹ ಕುರಂ ಜೆಹೆನ ತರೋಣು ದಂಡಿ ಬಿಮ್ಮ ಜಹಾಗೆ ಹತರ ಕಣ ಹದಾ ಕುಳೆ ತಂ ಫಾಹ ಕೊಫಾನೆ ದೆನ್ ಬಿಮ್ಮತಿಗ ಆಮಗ ತೆಗ್ಗ ವಳು ಕೊಳೆ ಕೊನೆ ಫ ವಳುಗ ಫೋಲಿ ಬಾವಾಫ ಏ ಆಮಕ ಮುನಿ ಫೋಹಿ ಫಿಲ್ವಂ ಕುದಿನ್ ಅತಿರ್ಮತಿಗ ಮಗಮತಿ ಕುಳೆ ಹದಾಗೊಯ್ ವಳು ಕೊಳೆ ಕೊನೆ ಫ ಬಾಟ್ಟಾಫ ಎಕ್ಕೊಳ ದಿಕ್ಕೊಫ ದೆನ್ ಅದಗೊಂಡ ಮುಗುರು ನೋತ ದಂಡಿಗಂಡು ಫೋಲಿಗೆ ಕೊಳುಗ ಜಹಾಲಿಮ ಫೋಲಿ ಎಂಬರು ಮಚ್ಚಂಗರಾಣಿ ಮಚ್ಚಂಗನಿಮ ದೆಂಗ್ ಗ್ಯಾ ಹೊಡ್ತಾನಲ್ಲಾಫ ಜಹಾನ್ ಜೆಹೇನಿ ದೆನ್ ಅಡಿಕೊಳಗೊಂಡ ಹುರಾ ರೊಂಗೆತ್ತಮ ಕುರಿಂ ಬುಣಿ ದೆನ್ ಎ ರೊಂಗಾಹಮಯಂ ಏನ ಜಹಾಗ ನುದಿಯ ಬೇಫಾರು ಹೆವರ್ಕೊ ಲವ್ವಾ ನುಲಾಫಿಯ ನುಗೊಸ್ಫಾನೆ ಎಹೆಂ ನುಗೊಸ್ಯೇನ ನುಬೇವಿ ಎಸ್ ದೆನ್ ಹಮ ಎಗೊತ್ತಂ ಏನ ಬಾರ ಜೆಹೀಮ ಎ ಜಹಾ ಫೋಲಿ ಹಿಫಿಯಸ್ ನುಬೇರಿ ಎಹೆಂ ತಿಬೇನಿ ಬಾರ ಕೊಳುಂತರಿಂ ಕೊಳೆಗ್ಗ ಎಬ್ಬೆಕ ತಿಬೇನಿ ಹಿಫಂ ಅನೆಬ್ಬೆಕ ತಿಬೇನಿ ಕುಳೆಂ ಕುಳೆಂ ತಿಬೇ ಮೀಹುಂ ಎ ಮೀಹುಂ ಅಸ್ವಗ ಗಿನೆ ಲಂಡು ಹಾದಾಲಂ ವೆಗೆ ನನಿಕ ನುಬೇನ್ ವೈ ಕಿತಮರ್ಕಸ್ ಕಮ ಕುಳೆಂ ವಿ ಕುಳೆಂ ವಿ ನುಬೇವನ್ ವರಿ ಹತರ್ದಮ ಕುಳ್ನಸ್ ಏಯ್ ಹಮ ಫೋಲ್ ತಂ ಹುಸಿ ಮನಿಕ ಹೋವಾ ಫೋಲ್ ತವಸ್ ಗೆನ್ನಾನೆ ಕೊಳುಗ ಜಹಾಫ ಮಚ್ಚಂ ಅರಿಮ ಜಹಾನೆ ದೆಂ ಕುಳದಾಣ ಕುಳುಂ ತರಿಂ ಏಕೆ ದಿಮ ದಿಮ ಜಹಾನೆ ದುರ ಜಹಾನೆ ಏರ್ ಹಿಫಂ ವರ ಒಂದ ಗೋವಾನೆ ತೆಂ ಅನಿಕ ವರ ವಿಷ್ಣನ್ ಜಿಹೆನೆ ಏಗೆ ಫೋಯ ಕುಂಜ ಹಿಡ್ಡ ಹಮ ತದುವೆಸ್ ವಾನೆ ಲಕುಡಿ ಬುರಿ ಬುರಿ ಅನ್ನನೆ ಏಗ ಆಮಕ ಗ್ಯಾಗಂಡಕ ಎಹಾ ಫಲ ಎನ್ನು ಎವರುಗೆ ಇಂಗಿಲಿಗೆ ವಶ ಜೆಹೆ ವರವ್ರೆ ಎವರ ಹಿಮ ಲಕುಡಿ ಹದ ಹುಣ್ಣಾನೆ ಏಹೆ ಕೊಮ್ಮಗತೆ ವೇಸ್ ಏಗೆ ಜೆಹಿಜ್ಜೆ ತದುವಾನೆ ಏಹಿ ಮ ಹಗಿಯತುಗ ವರ ಹುಣರ್ತಕ ಲಿಬೇಚ್ಚೆ ಏಯ್ ಹೆಚ್ಚಿಸ ಬೆಲುಮುಗೆ ಹುಸಿಯಾರು ಕಂ ದಿನಮುಗೆ ಹುಣರ ಲಿಬೇನೆ ಏ ರೇಕುಮುಗೆ ದಿಮಾಯಂಗನ್ನ ಹೆಚ್ಚಿಹಿಂ ಎಫರಾತ ಜೆಹಮುಗೆ ಏನೇ ನಿಹಿಫೆಂಜೇನೆ ಎಫರಾತ ಜೆಹಿದಾನೆ ಏ ಗೊತ್ತಂ ಹಿಫಮುಂ ಹಿಫಮುಂ ಗೊಸ್ಸ ಹುರಿಹಾ ಕೊಳುನ್ ತರಿಂ ನುಬೇವನ್ ಜೆಹೇನಿ ಏನೆ ನುಜೆಹಿಗೆಂ ನೋನಿಯ ಏನ ಜಹ ಫೋಲೆ ಅನಿಬ್ಬೇಗ ಮಿಹುಂ ಹಿಫೇಗೆಂ ಮಿಹೆಂ ಗೊಸ್ಸ ನುಬೇವಾನೆ ದೆನ್ ಕುಳೆ ಕುಳುಂತರಿಯ ನುಬೇ ನೋಯ್ಯಾ ಹದಾ ಗೊತಕಿ ಏ ಲಂಡಕವ್ವನಿ ಹಮೇಕನ್ ಜಹ ಕೊಮ್ಮೆ ಫೋಜ ಲಂಡಕಣ್ಣುವಾನೆ ಹಿಂಗೆ ಹಾಂ ಬಶಿ ಅಣ್ಣ ಉಸೋದು ಹಮ ಎಫಾರಕು ಫೋಜಂ ಎಹೆನ್ ಜಹಮ ಜಹಮ್ ಗೊಸ್ ಬಾರ ಫೋಜ್ ಜಹ ಫ ಸಪ್ಪು ಜಹಾನ್ ಜಹಾಫ ದೆನ್ ಹಮೇಕಲ ಬಶಿ ಕುಳೆ ಗೊತ ದೆನ್ ಅನಿ ಕೈ ತುರದೆ ಫೋಜ್ ಜಹಾಗೆ ಲಂಡೆವ್ವನೆ ಏ ಗೊತ ಮಿ ಲಂಡು ಕುರವೇಣಿ ದೆನ್ ಎಮ್ಮಿಂ ನ ವೆಸ್ ಫೋಜ್ ಬಯಾ ಹಮೆಯ ಕಂಡು ಹುರಸ್ಕೊ ಕಂಡೆ ಮಿಕ್ಕನಿ ಅಳಾಫಣ ರೋಗ ಕ್ಯಾನಿ ಕಂಡು ಕಂಡು ಮತ್ತೀಗ ಜಹೀಫ ಎದಿ ಎತ್ತನಗ ಜಹೀಫ ಬೇರದ್ದಿಯಸ್ನು ಬೇವಾಣಿ ಮಿಕ್ಕೊಳಗ ಜಹೀಫ ದಿ ಅನು ಬೇವಾಣಿ ದಾಂಜೆಹೇನಿ ಕಂಡು ಹುರಸ್ಕೊ ಕಂಡುಗೆ ಬೇರ ದಾಂಜೆಹೇನಿ ನುಗಸಿಯ ಅನು ಬೇವಿ ಏನು ದೆಂಗ ಏನ ಜಹೇನಿ ಅನಿಕ ಹೆಂಗೆ ಕೊಳುಂತ ಜಕ ಫುರ್ಸುತ್ತೆ ಕಿಯಾದೆ ಗೊತ್ತ ವಿಷ್ಣುಜಿ ಬಮಿ ಹದಾಗೊಯ್ ನಿವರಗ್ಗಿನ ಲಕುಡಿ ಫೋಲ್ತಕ್ಕೆ දැන් කුලෙන් එම්ම දඩි ගඩ වෙස ඔවිධාන එකමක මිහකු පසහ දඩි ගඩ ගෙංගුල වැැනේන. දැන් තිබැනි බාර කුළුන්තරින් පහරක මීහ කොලෑන අනිකොළග තිබැන හිා කුළුන්තරින් එමිහුන් හිමිකොළුන් ජහ ෆෝදිතන් හිසෑගෙන් බෑකුරන් ජහෙන. එමිහුන් හිසෑගෙන් වෑනකර ජහම මිහ දඩු දී තිවේදාන තෙමිර බන්ද හම හිසෑගෙන් නොබෑකරන් ජහෙන. එහැමීම වකි වගුතෙක් කඩ ඒසයි නොවේ. දැන් මිහම සගාි කුලර ගිතුර රජයක ්‍රස්මී කුල රකම ගසේ හම ස හඳන් බහරි ගෞමි මුබාර බේවිමි මිහරනු බේවේස මණ්ඩි මුබාර බේවි හැමවර බෝලදනුක බේවිස් එහඳන්ග බහුරි එහැවීම ඒග මානයක මිහම වර හුනරුවරි ගොළුන්තරින්තක බැන් මිහුන නුතිබවේ මී කුලේතන් පෙරුණීම නුකුල අසාමෙන් අතරන එපර් වඩායග අතුරවැරියකු හඳන් හොරේ හම ඒ වර පෝරි ගදකොක් ඉසවානු මණ්ඩි කුණු දොසර මන්ඩි කුලේත හම් පෙන් වැඩන්න ෑර ගොස් දක්කවදශ කියාව අම බෑර වෙදාකම ලැතින් පෝදි ජහාප පර කුලදාන එමවීම කල කොලිපරිච්ච කැන්ගේ එමර ෆෝරි යාගේ ගොලවේච්චමිවර මජාච්ච හැවීම හිවනිති කොදන්නම කියාදින් ගොතුන් දෙැ කොමසරකක්ද නොදක් කියාද නික මරකන්නගේ ඔඩුම් ෆිලාහ බැවෙස වරක සැහිවන මුදවර ොළු ිදවාද වෙච්ජ මන්ඩි කොලේග.
1: සග වහකොල ෆට්ටම වසද නිම වස්පුුණු මමේ සගාෆි කුලිවරක ඇයස්තු කේවගන්ත.
0: දෙවි සගාපතුක ආදකාද ඇතරේග හිමෙනනිගෙන් හිඟමුන් හිඟමුන් ඇච්චකක් වාති. අනෙක්ක එවෙස් බේරු බයෙක්ගේ එවවෙස් බෑරුම නැති මතිවෙහින් අමිල්ල උපද්දමකක් වාති.
2: සෑමි කොංගෙරකු කුළම් ෆිෂ්ණු කුළිවරත්තු.
0: සී ජවාබදක නෑග හම ගෑමස් මීති නිසවමෙන්ගේ බප්පම කුඩයිරුවස් කුලේකම බපම වෙසම්බුණුදී. අද බප බොනු තිමන කාාමෙන් මානු ගැස් කොලන එහැවිම මිහම සගාසී ගොතුන් වාර්ත වමුන් ඇ කොළිවරක්කන් එබැයින්ගේ වරක්කුරින්ශ්‍ර කුණු එච්ච. එහෙන් වාසවබකි දිවහින්නකි වරන් එකහෙරිකෝ කණ්ඩුග මැතුග ඇකි තන්තාග දීරුණු බය එමිහු මොනිෆෝයි ෆිල්ම කොරන මාගෙන කුළිවර්තක නොහුන් නහ මිහුන්න මජවූරුවන ඊජාද කොරන්ද කොළිවර්ත. දැන් ඊජාද කරම් බදාරුග එච්චිගන්න රුෆියයන් නොහන්නන ලච්චි ලිබෙන ගොතෙන් නොහන්න නහෙම හුන්න එච්චෙන්. බේනුම් කොක්ගෙන් කුලේ කුළිවරත්සන් උපත්දාගන්ත එමිහුන්න කමෙකුරවෙන හැවිීම මහවදුන් ලිබෙන් හන්න ඒර්ගවල්තර කොමරසගස් ඕනි දඩි ආදිග්‍යා දඩි ආකුර ජාච්චි හම දඩි බේනු කොගෙන් කුලේ කුළිවර උපද්දාලිකම හෙම හීවනි රාජ්‍යයක මිහර මිහින් ඔලේතා තිං හා සහරපර දිගොජ්ජකම මේ දීරාසාතකුන් දක්කනි බයි බේෆ්න විදාවනි හතර හා සහර වෙච්ජේ එහෙවිම මිකුළිවරබ සම එම කුරින් වරගෙන් දෙහස් තිං හා සහර විධානකම ලාකුරන ගොත්කස් යනු එවස් මියකු මේ මණ්ඩිගේ ෆෙෂනු තාරීහෙන් අධිමි හතරක හෝදාාපන හියනුවේ සාභිත්කමයක හෝදයනහෙන් එවස් දැන් ලාා කුරවේනි හගේ ගත්තුකා.
2: මිහාර බලායරු මණ්ඩි කුලේගොතා බේනු කුරා එච්චිස්සන් ඇස්පාවා එවස් බදලෙන් ඔබෙත්ත.
0: රාජවාකාල එච්චිහි ගොතක මියක බදලෙන් නාදේ ඒයි රාජවාය බහර මිහර වර රීතකොන් අන ලියලා ජහපන ෆෝල් බයා එච්චියකමකු මණ්ඩිහම මිහාරස් කොළෙන් හම ලකුඩි ෆෝලි හදෑගෙන් හම කුලනි එම පහුන් දුන්ඉරු ගැසහෙන් ඒ මාබොට තරගේවක් තරකි වෙෆයි කුලිවරක්කම වාතිද ඉතුරන්ගේ තරගි කරන ගොතෙන්නේ හම වර රීච්ච දඩි මශයගෙන් හෙවරු දඩි ගෙනස්කෙන් බොරිකොකින් හදන එකගොතක් කුලකින්ගේ කුලවේනී වෙස් මා මඩු දඩියකුන්න නොකුලබේන එහෙන්කම ව්ඥා දැන් ඉතුර තරගි කරන ගොතන් ඔවිධාන කරන්න එක එකල පහරක්ග තරගගේ කුරඥා ගඩි කණඩ යලුන් කාලකම කුරවිධාන එකමක මිහාරද ගවමින් මුබාර නොබාවච්චකවාති මනි ෆූ ිදවාදම් බයිරක කුළුම් ියවාහ ගොතකම් මිකුල්වර නොකුලේ දැම් මිහාරු අනක ගෙන කොදන්න වගුතෙවස් නවානකන්නේ අතිරමච්චක් වස් කුලේ කරශේ ම බදලෙන් ඇකමක නුැන හම ගෑම් සුවමෙන් දමනුක මිසාාවකශ
1: සැවිදාලුව මහවලුන් මේ ලිබෙන් හුන්න එච්චකුන්න මේ මිකුලවර මිකුලේ නැතිහන සගාි කුලිවර වෙස් මිකුලේ හම හදු ලිබෙන් හුන්න එච්චකුන්න දැන් මි කුලිවරු කුළුම අල්ගොඩමින්ගේ වෙශින් හෝදිදාන තකෙච්චකී කො බැතෝ මිසමාන බලර
0: තරක්ගේ කොරඥා කොරවිධානකමක්කේ කළ පිමුග කණඩෙක් ගොතන් එයාලා රෝගුගේ බදලු ගහම රෝනෙ දෙමිදන්වත නිටෙවෙස් දෙමිදාන භශි වෙසේහ තරගගේ කුරේකත හම නෙටෙත් මි දැමෑගෙන් අධි වගුතෙක් කණ්ඩාලෑගෙන් නුනියා ෆෝලීගේ වකි සයිසෙන් හම බරාබරු සයිසෙ ගවෑදුග ලියගෙන් ගොත තරගෙ කුරේ තිකු දෙන්න කුරවිධාන කරන්න ඒක මණ්ඩි කුළුම බෙහෙ ගැෑදෙල් ලිය ශායකරුම් පලකම කොල්ල විධාන හම ඒගේ ඒරුම් වර හම ඉංගාන ගෑගනකද හම තජුරුභාකාර මිහුම් කොරෙන් අහෑගෙන්ද ekhal kame ko targi koroi dan mi haros ekhal badle gene vein hiwa goto degan ka kule area wes kandel dan ta hama tape da me agen to roll da me agen besto kuri gon ne holwa la magumati hama kulen be de jhon hisab ka jaham be ek badu ga netu da me agen kulu war coating hada agen eken kulu vidane hen iwani asla
3: mandi kule re sappo i feneta
0: hifene hama ni bashe gon ne hama hifafia jehimi hanu bewan ಕೊಮ್ಮೆ ಫೋಜೆ ವಸಿ ಫೇಫಿಯಾಗ ಮಾನಕ್ಕೆ ಯಾಲಾಫನ ರೊಂಗು ಹುರಸ್ಕೊ ಅನಿಫರಾತ್ ವಿಮ್ಮತಿಗ ನುಜಿ ಹಿಜ್ಜಿಯ ಏನನ್ನು ಬೇವಾನೇನೆ ಈ ಹಿಸಾಬ ನುಜಿ ಹಿಗೆ ನಮೈ ಸನಿಕೊಳ ಕುಳಂತರ ಹಿಫೇಗೆ ನಮೈಸ್ ಅವರಿ ಯಾಕು ದಿನ ಸರಬರ ಶುಕರಿ ಅತಿ ಶೌವರ್ ಕಂ ಫಾಲ ಕುರಿತಿ ಉಮ್ಮೀದ್ ಕರನ್ ಕೊಮ್ಮೆ ಸೆಕ್ಕುಜ್ಜಕು ಮಂಡಿ ಕುಳ ಮಬೆ ಗವೇದಲ್ಲಿಯ ಶಾಯು ಕುರಾಣಕ ಮತಿ ಕುದಿನ ಬಡುವೆಗೆ ಏರ್ ಮರ ರಂಗಳು ಫತಕ ವಾಣೆ ಹಿವೆ

0: මේ හප්තාගේ ප්‍රෝග්‍රම් මිහාරමයදී නිම්මාලා වගතු ජෙයිෆ උම්මීද කුරණී බේනොන්තෙරි මුහිම්ම මාල්දෝමාතුතකේ ගෙනස්තෙවුණුකම ප්‍රෝග්‍රම් හුෂාලාදිනී අලුගඩු මිනු
1: අලුගඩු හිසියම්
2: අදි අලුගඩු කිනාන්
1: උෆාවරි බාජ්ජවරි දුහකෙන් ඇදමුන් වකිවලාණං
3: වස්සලාම අලේකුම්
4: ಪ್ರೋಗ್ರಾಮ್ ಉಫೆದ್ದಿ ಅಳುಗಣ್ಣ ಸತ್ರಶೀರ್ ಮೀ ದಿವಿಹಿರಾಜೇಗಡುಗೆ ಉಫೆದ್ದುಮೆ

මුසුම් ෆිලාවල මිසස්ලාගේ මියදුගේ ප්‍රෝග්‍රෑම් ගමගෙනස් තිනේ සූරතු කලමගේ 34 වන ආයතන ෆෙෂගෙන් සූරතුගේ ෆන්සස් දෙවන ආයතන ගෙනියලා ආද සූරත් ගෙනියලා ප්‍රෝග්‍රෑම් ක බෑර් වි දරවරණකි සස්ලීන අහමද් ෆාසියා මොහම්මද් ආදී සීමා ආදම් ෆිලාව නංගෝ ඇදවි අල්කාරි අලි වහීද් අබ්දුරහ්මාන් ಪ್ರೋಗ್ರಾಮ್ ಫದಮೆ ಹುಷೇಳಿ ಅವ್ರ ಮೀಸ್ ಮುಸ್ಲಾಂ ಫಿಲಾಳೆ ಮಿಸಿಸ್ ಲಾಗ ದೆಂಗೊನ್ನ ಪ್ರೋಗ್ರಾಮ್ ಕ್ಯಾಕ್ ಬದಲು ಒಮ್ಮೆ ಹೆಸರು ಬಾಕಿ ವೇದ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತ.

0: معلومات
1: අදුගේ රාජ්‍ය
2: ආදිත්‍ය පුරස්වච්ච
0: කොම්මෙ දොහෙක හෙඳුණු නුවගඩි ෆනරෑන්
2: ස්ටුඩියෝයි වගුතුන්.

0: මේ ඉස්රායිල් හිමාය කරම හුරිහාකම කරණි මේ යුරෝපියන් කොමාන්ඩෝ ඇමරිකාගේ යුරෝපියන් කොමාන්ඩෝ ඇමරිකාගේ යුරෝපියන් කොමාන්ඩ් කිය කොමාන්ඩ් ඒ කොමාන්ඩෝ මේ බොනේ ඉස්රායිල් හිමාය කරවරු හතියාරෙ මෙහර නිතේ එමි හොන්න ෂෝටේජ් ඔෆ් වෙපන්ස් එබහුට් ඒ කොමාන්ඩ ඉතුරු මනවරේ නෝනි දෙමනවරු නොලිබියේ දෙන් ඉස්රායිල් හිමායතක මසකති නොකරවේනේ මිහාරු මොයි ගොතුන් ඉස්කන් දෙවේනේ ඇමරිකාශි එම මිහිරි ඇමරිකා ඉස්රායිල ගුලිෆූරි මින්වර නෝනිය ඉස්රායිල් කී ඇමරිකාගේ තනෙක් ගොතුක දෙකකින් උලේ මින්වර මිගොතන් ඔබ්වා ඉස්රායිලුම් බාර් වලාගෙන් ඊරානත් දෙන් උන් හමලාතකින් ඉස්රායිල්කාරේ නුබුනේ කැන්සල් කුරීම කියන තුවා එකිහවර බොඩු මස්සලෙකන් ඉස්රායිල් දෙකේ නේතු ඉස්රායිල් කී ඇමරිකා නුදා පලස්තින් බෙමුග නොවෙන ගෞමින්ස් එන්ටිටි එංගි ස්තිමාර එන්ටිටි එම මී අස්ල බදාර ඊරාන වරපඩ මි බිරුගණනි ඇමරිකා තෙරේ බදලුවම් බාද බදලුවම් මි බිරුගණනි බස් මේ ඇමරිකාගේ යුරෝපියන් කොමාන්ඩ් මි බුනි ඒ කොමාන්ඩුගේ කොමාන්ඩර් ඉස් කොමාන්ඩර් පෙන්ටගන් ඔෆ් ෆොනෝ ලියුමෙක්ග විදාල ෆොනි මිහාරු එමිහුන් අතු ගුහරි හතියාරකුන්නේ යුරෝප්ගේ දෙකුණු බලහට්ටාෆා මේ මිසක කුල්ලිය කරෂයා දීෆන් හමදායි ඒ යුරෝප්ගේ බඩ යුරෝපන් ඉස්කන් දෙච්චින් ඉස් ඒ කොමාන්ඩර් දෙන් තිමන වෙන්න කන්නේතේ ඊශ්‍රායල් හිමාය කුරන් ඒගෙන් බාර වෙලේක ඉතුරු හතියාර නොහෝදේ අදි මිකා කම දිමාවියස් ඉස්රායල් කම දිමාවියස් බොඩන් ඉස්කන් දේනි ඇමරිකායි ඇමරිකාය යුරෝප් හිමාය කුරාශ ඉස්රායල් වර බඩ මියසනක ඉස්රායල් බර බොට රකේ දෙවිගින් තියක මීගෙන බෙන්ගේ වර්ගින ඉච්චේ වාකේ ඇමරිකාග වර්ගින මස්සෙතක ඇමරිකා ගස්කරිය දිමා වාකන් අදි ඇමරිකා ගස්කරිය කිතම් බොඩෝ ෆයිම් මේ වර්ග දස්කරිය කම වියස් ෂෝටේජ් ඔෆ් වෙපන්ස් ද බෝරික ඩිස්ට්‍රොයර් කහද මනවර්තක ඇච්චේක දතිකන් බෝරික anti defense missile system ke dattange bohurikan adi enove seke kankamuga midaitan horikan bikam mi haamwege midiyei america central command ge mi yane base tam midirmati mi hunnani e base tam iran mani war boda hala kollaf gaganak 22 beegu teren ashar be sama ekko beenu nukure war hala kollaf wa kamari report tab burani ema miya ekko mi bahar bodwani israel difa kurmuga bahar mi bodu mi wani mi european command එන සෙන්ට්‍රල් කමාන්ඩ් කුරීගේ කන්ත කරමු ගෙන්දී එමෙ බොඩ එමෙ මිහාර් මේගේ මි දේහවණි සෙන්ට්‍රල් කමාන්ඩ් වර බොඩ පලිකෂි වෙජ්ජි එ මිදෙන්නේ එ මි ඊරාන ගහ මලතක ගුලෙන් එමෙ වර්ගය බේස් ත හලා කොල්ලා වර්ගගෙන එන්ටි ඩිෆෙන්ස් මිසයිල් ත නියත ખાસම ඒ සිස්ටම් ත මිසයිල් ක පැට්‍රියොට් නිසාම් තර්ඩ් මර්කාගේ නිසාම් ත අදී එනෝවෙසි කේකි ඩිෆයි නිසාම් ත අදී ඒ ඉතුරු ඇමරිකා බේ බෝට් ත වර්ග මියද සබොඩ කුවේත සමලාදී අදී ඇමරිකා බෝට් වට්ටා දැන් සබොඩ එම්කියු අනේ මරුකාගේ අනේ ඩ්‍රෝන් අස්කරි ඩ්‍රෝන් ස්වට්ටායන් බොලේ ඊරාන එම මිකාල එත කන්තකා ගුලිගෙන් මිහාරු බොඩ ඉස්රායිල් හිමයකුම බැමිති සෙන් මී සෙන්ට්‍රල් කමාන්ඩ වර බොඩ යුරෝපියන් කමාන්ඩගේ මේ යුරෝපියන් කමාන්ඩ කන් නිතේ එකන් කුරේ එක මිහාරු මේ කොත
1: ජවාද මේ ඊරාන හමලා නුදෙන් මේ නිම්මමන් දැන් යහූදෙන් මේ ට්‍රම්ප් දෙක එරුමි රුලියයි මේ කීවෙගෙන් તો මේ ට්‍රම්ප් යහූදීනම් ඔලවාලේ විතෝ කොබතෝ මීග මිහිමනේ කන්තත ඉකොමසර කමිකම්ගේ තස්සල්
0: දා ආද මීග මි වාගත කි ඊරාන හමලා දිනුමුගේ මුලි රේවුන් මුලි ඉති ඔක් ස්ට්‍රේට් කෝ ඒ මුලි කංකං වාගේ එකම බෙහුරිහා කමෙන් මී ඉස්රායිල ගුලිෆවා කන්ත ඉස්රායිල් මෙකන් කුරන් උලේතා වෙච්ච ෆන්සාස් ෆස්සහරු යාගනකන් ඊරානුගේ ෆන්සාස් සාලිස් ෆස්සහරු ඉත ඊරාන් රෙවොලූෂන් වී හර යාගක සාලිස් ෆස්සහරු මෙර ඊරානුගේ රෙවොලූෂන් වෙදි ගාගනකන් ඒ හිසාබුන් ෆිෂ්කෙන් ඊරානුගේ වෙරිකම නිසාම් බදලුකෝ ඊරානන් හමලාදී ඊරානුගේ කුරියරුන් නැත්තාදා මෙකන් තත්තකන් ඉස්රායිල් රාවා ඇමරිකායා වාහක දක්කම ගෙන් තත්ත සාලිස් ෆස්සහරු ඉච්චි ඉත එහෙනම් එකමං ඉජාවතෙනි හම එකන් ට්‍රම්ප් එම ට්‍රම්ප් අදතරේ බෙලේ මෙති ඉස්රායිල් එදේ කොම්ම කමක බෝධ බානේ අදක කොද්දේන ෆරාතෙන් ගොතක එහෙන් ඔව්වා මෙවී ගොතකි ට්‍රම්ප් මිහතන විස් මි කොද්දෙම ගෙන්දී ඉස්රායිල් එදේ ගොතක එරක් ගෙන කන්තත්ත එක මිෆහකන් ඇස් ෆෙන්නම් ෆෂාෆි ඉස්රායිල්ගේ මස්සුලෙරින් දෙකේ ගොතුවා නෝනි ඉස්රායිල්ගේ රිපෝට් තබුනා ගොතක අරගුණ වඩ බරබඩ බලාපින් ඉස්රායිල්ගේ නූස්ත ඉස්රායිල්ගේ එකෙක් මහල්ලෙලුන් වාහකත ඉස්රායිල්ගේ ඉතරේග මේ නූස්තෝගේ හෙඩින් තම් හුරි ගොයි ඔල්ලේඩුකො එච්චි ෆෙනේ අදේගිතුරුම් ඉස්රායිල්ගේ එක එක ෆරාත්තගේ වාහ දක්කා හුරි එනෝ මීඩියා තව ගොස් මේ හුරිහා ෆලස්තීන ස්පුරණි එවරන් ඊශ්‍රායලන් ඕගාතරි වෆාතරි මීහකු මි කන්තත්තක් මිහාර මි කරමු ගෙන්දනි ඊශ්‍රායල් වරන් හිතු විජේ කොටසි වාකේකි ඊරාන හමලා දෙමෙ සෙම ෆහම් මීරාඩු තෙලැබ්බිය මර්කස්තක හමලා දිනු ග ඒරේවුන් තවගස් ෆහතු කොට ඊශ්‍රායලි එකම බාරවලි නැතන යහෝයි එම් ෆෝන නැතන යහෝ වොෂින්ටන් දිය දතුරු එන් උට්ටා ට්‍රම්ප් මි හම ඒ හුරිහාකම ආයේ ආයේ කියා හමලා දෙන්න නිම්මදා හමලා දෙන් හුරිහාකම නිම්මාාව එකන් තයාරෝම එකම තයාරෝම ඇමරිකාගේ අස්කරියාව අංගාව හම එක එක්කමකී ඒනගේ ඕඩර් දෙනු අමිහ ෆශාශය හමල ඇමරිකා මිහු වෙස්සන්ගේ මෙදර මති මිහුන් වෙස් මෙදමති ොර දශය වර නොක් හ හලතගේ මති දති දස්කුරි එහුරියාකම නිම්ීම ස්්‍රාලිකොක මැති ද මහර ස්්‍රාග ඉරන් දොස් දුවාාන කමිා එ ඔබ ස්්‍රායිල එංගුම කරනුදා නිම්මාදනුදේ එමානක ස්රයිල් දෙකගොත්තක ට්‍රම්ප ස්රයිල් යානැතිවී. බොඩ මේ ගෙස කම්බොඩුවනි ට්‍රම්ප් ගොත් වාක ට්‍රම්ප අතර ගෙම දෙකුණු ගොත මන හිලාාම ට්‍රම්පගම මීමිමි යනේ ඒනගේ සියස්තුක තකා නිම්මුන්තමි පෙන්නනි. එම ඒන ෆූහිවීතෝ නෝනි ස්්‍රායිල් මෙහදේ දොගුක ඊරාණ දෙතරෙ ස්රයිල් මැද දෝගක එන ඉගුණීත. නෝනිය ඇමරිකා අරුන් මිදනව බදලවා ෆරාත් ජෙන්සී නා යනිවර්සිටි ස්ටඩන්ටු නා එංගොස් ඇමරිකා මුලි පබ්ලික්. ජෙනරල් පබ්ලික් බදලෝමුන් දාතිී එකමා ගොලිකන් ට්‍රම්ප බදලවයිතෝ. එ මානෙක කොමෙන් ට්‍රම්ප ඊරාණ ගෝගාතරුවමෙන් නොනගේත ඉස්්‍රාල්කාරි හේ හා නොදුම් ඒපින් වස්සලෙකි කොමෙන් අද අද ෆහුන් එ ට්‍රම්ප නිම පා ඊරන හමල දේමිස් කොමගොතකොස නිම පානක එක මීග මෙහෙදගොතකි කෙස්සෙද දිනී ගේත අවුුවෙන් වරගෙන ආහන් ට්‍රම්ප වරගෙනවන කෙහිදේක උරේ ගො උරදුන් රස් මාරගෙන් ගොස්කස් කෙහිදී හම එන බද්ධක සමහාරවාලි සෙලෙස්කීගෙන් ගස්ක සමහාරවාලයෙන් අරුන් වාහ දෙක්කම ත හම කෙහිදිනි වර බොඩ එක්කද මේ බහු හමලාත දී මෙමලින් එක්කද ආම බහුරුව බුණා කමන කෙහිදිනු නොනිිය එමිහක මුලින් එක්ක ඒනගේ අඟ බද්දාද වර බොඩ මල්ලාමක් කොල්ලා මිය හුරයාච කලමෙන් තිවනේ නොහ දෙනෙක මිරියේ යා එක්කල මිකාල් ගොතක ජයිමක් නේ වෙරියෙක්ගේ හැසියතුන් අන වරිය මහත කර නුජහය ගොත හ ඒගොත මිා ස්්‍රාල තිරකන්ත මිකර ඒසාල දවලත ඇක නැන යහෝ මිා මිදිය දතුරග වෙද්ිකම වනි වලු දරෝෂි ට්‍රම්ප න වයිටෝස් වලු දරෝෂි එවෙස් රස්මි ඇතිස්න බාව බද්දල් කුරුම සති වරන් ආදැක්ක එම මිාර මවාමලක්කුරි ගොතා අධි ආයක ආයක කියාව ඊරන හමල දිම වෙසවරන් බරාබර කන්තක්කව එම් පහකොතු කෙහිදී. අද පහුන් හමල අදිින්කම වියස් ට්‍රම්ප් එදින මෙසජකේ ඉස්්‍රයිල් තෙරෙම ඉවැනි ඇඩු. එදින මෙසජකේ තිබන්න හදානමින් තිබන්න මින් හදාන විතන් ඉස්සල් කියනේ හදාන. එමරිකා තෙරෙම යන්න බදලා ගුලිගෙන් ට්‍රම්ප මෙහ ගෙල්ිමෙන්න්නුවේ ස්්‍රයිල දෙර කොම කම කුරකමස් එවාගත කියනක මවුරු ගෙල්ල නිච්චන්නේ ඒ ස්්‍රල තාක ගෙන කියම රිකා තර ලිබ නිච නෙති. එන්නම ස්මානකි ඇමරිකාගේ තෙරේ ඉස්සාල් ලොබි ගුරුප්තන්ග බයි එමිකුණු ෆෝද සබ එකමකු ට්‍රම්ප වරට ප්‍රශ්තන් පපුරමති ගේ හම එක ඉරණ හමලා දේරුගස් තකතික ගොඩු ම තෙලුග ගොඩු ම විරාචිකයක්කෝ වර බොඩ රජතු ප්‍රශරවාද අනෙක් කොළුන් එබාදේ ඒ හමලාත දෙමහෙට්ටුමක් යහුදක ප්‍රශ එම මිහුරිාචකා බලාරුග මෙවා ස්්‍රාල මසස් කරව ස්්‍රයිවර මුහෙම ට්‍රම්ප මහරහිෙන් පරාත් නොනිය ස්්‍රයිල කෙහිදකවස් මෙහ ට්‍රම්ප ජෙල්මෙන්න්ුවේ ඇ තිමටම හා උම්මීදී ලීඩර ගොත දෙකුණු මේහක් මගතකන්තක ෆන්කෝ කියන්න කරම් එක ඒ මානිකද ස්්‍රයිල මරිකා ජහමෙන්න්නු ගේත අද මරිකා ස්්‍රයිල ලා නොම විශ්නු එක මිගත කෙහිදෙන් කෙරේණ වරබට තිමනම එක හිවලේට කොල්ලිය වාකි ඩවන් ග්‍රඩ් කොල්ලිය ස්්‍රයිල් එම ඒ සස් මෙවනි කරවි
1: ජවද මේ ඇමරිකා ලව්වා මේ ඊරාණ දෙකොළ හංග්‍රම් කරමකි වර කොරිස්තුර මේ යහුදෙන් වර බොඩ රාවායකම පාරවලගෙන මසකෙතක කොරමුන් ඇකමකන් ජවාත්ක වාකයගේ සම්පාහ කොපේ කොබැත මිකමගම මේ යහුදන්ගේ ස්ටජයකි කොබැත මිකමග
0: ආද මේ ගෞරිහ ස්ටටජීකස් සරහද්දුග ත ඔන්න ගෙහෙනි හමයකනි භාරිකොතු ස්්‍රයිලක එහෙන්නුනියා එ කොම්ම භාරක ඉස්්‍රයිල බෝලම ජෙන භාරක වංචි ස්ලක් ගොඩු ුද ස තුරාව එකමම ඉස්තිිස්නාව බොඩු භාරක්කි සරහද්දුගේ පීරා නිසාක සරහදදුගේ හිම් භාරත මසයක බදමත් මිස්සරු ස්්‍රල හිතරාව තුරුකි ඉස්රායිලෙන් ඉතිරාෆෙෆ ස බලාගන්න ගවමේ ඊරාන කීසල් නත්තාදන් ගුව ගව සක ඔන්නෙන් ජිහතරෙන් නෝනේ ෆලස්තීන ඔන්නෙන් ජිහ ඊරානකි බොඩු ආබාදී වරත් තෙලා ගේ හා එංගොස් කුදරති වසීරතන් හොරි ගවමේ සයින්ටිස්ටුන් නා බොඩු ඉල්මි බොඩු අසාසෙන් ගවමේ වාකකි වර බොඩු ඉල්මි ඉන්ෆ්‍රස්ට්‍රක්චර වාකකි සයින්ටිස්ටුන්ගේ නිස්පතුම් බලා අරස් දුනියක පාකෙ පිටාවාකි බොලක ජිහ සයින්ටිස්ටුන් එම්ම ගින එකෝම කීරා දුනියක ෆෙවරු බෙල්කම් ඉස් එද යුනිවර්සිටි තක මති තාලිම හාසල් කුරාමියු නිස්පතු එම්ම ගින එකෝම ඉරණකි වාකි දුනියක එම්ම ගින හැග්ගෝම්ග තිරි ගිරණ හිමෙනි ඒකල් හුරියාකම කයක් කොන් ඉරණක ඔබ එල්මි වෙට්ටි වාකි සයින්ටිෆික් වෙට්ටෙන් එබයි රිසර්ච් තංග බෝරි ඒ හුරියාකම කයක් කොන් ඉරණ දෙක ජීලුම් වනි වාකි ඊ ඊශ්‍රායෙල් මුලි තම් බට්ටම් කරණේ ඇමරිකාගේ හිහිග එම්ම යෝ කියවැගෙ විශ්නුවානි හම එෆ් එම් වරන් ගිය තම එෆ් එම් වර එම්මියෝ කියවැගෙන විශ්නුවානේ එම්මියක කුරියරු ස්ලිපි ගෙනවන මුස්සදිකම් ගසුල ගෙනවන නේද හුරිහා ඇච්ච ලිබෙන් ජේන ඉස්රායිල් සරහද්ද ගෝරියා තෙලා ගේහා හුරිහා ඇච්ච සගේකට ඉස්රායිල් මිල්කිකි එෆ්එම් වරන් එම්ම විශ්නනි ඒගොතන් එකන් කොක් ගෙන නෝනියා බොඩු ඉස්රායිල් නෝ ෆෙද්දේන බොඩු ඉස්රායිල් ෆෙද්ද මෆව එම්මියන් තෙමෙන් ආලොංග ගොතුකේ දෙගනක ඊරාන දෙකේ අනෙක්කම කි ෆලස්තීන ජමාඅත්තකන් එහි වුමා එකි සිෆ සිෆ ඉස්රායිල් අත්තාලන් ගෝවුමා වරුගද නියුක්ලියර් ප්‍රෝග්‍රෑමෙන් ඔතුමා කෙරේ ලීඩර්ශිපෙන් ඔතුමා සියාසත් ජෙහිලුන් නොවුමා එකෙක් ජමාත් ඉස්රායිල් කර ජිහාත් කර ජමාත්කෙන් හිවුවා මිසාරක හිස්බුල්ල හමාස් දෙගෙන් ගොස් මි හෝසි ගොස් රබ්බාර් ජමාත් ඒ ඊරානුගේ එල්ලේර් වාකි දිෆා එල්ලේර් එම මිහුරිහා කමකා එක්කුන් ඉස්රායිලන් එම බොඩති ගොංජුන්තක කුරමති එම බොරු ආබාදී මිහිරියාචිකා එක්ක ඉස්රායිලකි ඊරාන ඊරානක ඉස්රායිල් ගුරු නෝෆද්දා ගොමක වාති ෆිෂු නීස්රියස් ඊරාන නැත්තාල ඊරාන් බෑබෑ කොල්ලන් ඊරාන ඉරාක් හංගුරාම එක සිගතක් කුරිය හංගුරාම එක ෆරාතක බලවදී සාගල එක ෆරාතම කුරාන එකමක එකි ගොයි ගොතු මිගරේ උන්ත රාවැ එකමක හැන් අහරු අන් අහරු කුරිය හංගුරාම ඊරාන් බයින්න කරමු එක නැතිජා ගොතු ඊරාන ඉතුරු කාමියාවි තලිබුනි අස්කරි ගොතු රොකට් ප්‍රෝග්‍රෑම් නෝනි මේ යනේ මිසල් ප්‍රෝග්‍රෑම් කිස් ඒක නැතිජා ගොතුන් ඉරාන් කුදියද්දිය ප්‍රෝග්‍රෑම් එකස් අමිල්ය හතියා රොෆෙද්ද මා මේ ගොස් බර බෑර් ගත් අමිල්ය නැෆ්සන් ඉතිවාර් කුරුමා අමිල්ය නැෆ්සන් යුතිමාත් කුරුමා නෝනි ගැ ඩිපෙන්ඩ් වුමා මේ හුරිහා ඇච්චිකා එක්කොන් ඊරාන්ගේ දොස්තුවාදාන් රාවුන් දාතා සාලිස් ෆස්සාර වෙච්ච තිබෙන තීදාලු මේ හුරිහා සසාසක ඉස්රායිල් දෙකේ ගොතුක ඊරාන් නැතියක ඉස්රායිල් එව්වෙ සුදු කුදෙන් ඉස්රාත් ස බේනුන් ගොතක බේනුන් කමෙව්වානේ සකුරමති චුප්පස්පන කෙරේ භාරත් නෝන්න ඒ සරහදගම පොඩු බාර් මිස්රු යති බෝදඹා දෙමිකා හුරිහා කමක ගුලි ගානක ඉස්රායිල් දෙකෙන් ගත ෆලස්තීන් මස්සලේ සුවිගෙන් දානක ඉරාන දෙක මහ ඒක හගේ හගේ ගතෙන් නෝ ෆලස්තීන් මස්සලේ කි ඉරාන මොලේ තෆාතිච් ෆලස්තීන් මිහුන් එම්මේ මියක විස් ඉරාන නැත සංගුරම් කුරා එමෙ දිෆාව ඒක ඉස්රායිල් දෙකේ ගොතුග ඉරාන මෙහෙ වෙන එකක් මේ කරන්නේ සාගර ඉරාන මෙහෙ වෙන ජමාත්ස බොහෙ එකක් ෆලස්තීන් ජිහාද කි හැම එක නීරණු එහි වගේ කර ජිහාද නෝ එකි ෆලස්තීන් මුගින් ඉන්තිෆාදා මුරි හච්චන් කි ඉරාන මුඩෙන් කරක මෙන්න එමියංග මිනුම් කවට්ට ක කර ගන්න තේ එකම ඉස්රායිල් දෙකේ ගොතුග මේ එව්ස් කම කුරිය ක නොදාන ඉරාන බල්කර කොල්ල විටි නෝන ඉරාන ගේ දොස්තු වාලි විටි නෝන ඉරාන වෙරිකම් බල් කොල්ල විටි එමිය බේන වකල් පපෙට් වෙරිකම ගෙන විජ්ජ එක මිය එව්ස් කම වාකේ කි කුරිය ක නොදාන එකම හගීගත කි එන්න හගීගත කි ෆල හමගම ෆලස්තීන් මස්ස හමගාමස් ෆලස්තීන ගෙම මිය කුට ෆලස්තීන ජිහාද් කුරියත් තාන එකම ඉස් ඊරාන් කා බාරෙන් ඔතුම කී ඒ ජිහාද් ලි බෙවර වරවද හිවවර එයිම එමියුන් එම්මෙන් එකල මායුස් කොල්ලානේ එකල ඉස්රායිල ද කොලම සේ කුරා ඉස්රායිල් මිනුම කම සගල උරියා ෆරාතක නෙතිගින් දාන ඊරාන් දුවාලි ජේ ඒ එම් බොඩ එක අනෙක්කම කී ඉස්රායිල එංගේ ඊරාන එකනි හවුරාම කුර වේනක එහෙම ඇමරිකා ළම එක කුරුව අදි අදි ඊරාන හවුරාම කුරුම එබ්බේනම කී එමෙ කොම්මිස් දුවක් ඉරාන නිකුල හතර සුපද්දවාන කම ගිරෝබේ එහෙමජ්ජා ඊශ්‍රායෙල්ගේ ඩොමිනේෂන් සරහදුන් කිල්දුනි එම මිහාර බලා ඊශ්‍රායෙල්ගේ කුර්මති වර්ගින කන්තත්තකින් ගේතු ඊශ්‍රායෙල් ෆලස්තීන් බමුග දෙමවතුක අසාස්තකන් එබ දොළුන් අර එෙන් අසාස කි ඊශ්‍රායෙල් කි එක කීකේ දන්නවානි මි යහූදීන් න මි හිට්ලර් ගද්දරුන් අනියාලෙබුණු යහූදීන් න උෆ උෆන් කුරි ගෝමකේ මිහුන්ගේ ඒවාගේ මිනිනට කොද්දින් කමක ඒවාගේ ඉන්ජස්ටිස් හේතු ඉස්රායිල්ගේ අනියාලිෆති බයිකේම ඉස්රායිල් කොමක කුරිස්තන් ඕකේ වානේ එහම ඒ ඉස්රායිල්ගේ නෙරටිව් ඉස්රායිල් දෙමියොතුමුගේ මෙර නෙරටිව්ස් ගෙලිච්චි වාකි ඉස්රායිල් කණිය කුරා ගාම මෙර ඉස්රායිල් ලිම්ෆාව ෆරාතෙන් නොයික ඉස්රායිල් අමෙල්ලේ හොල්කොස්ට් හිංගෙන් දෙන් ඩිටරෙන්ස් ඉස්රායිලක් හමලාතෙන් කිරෙන් ෆරාතෙන් ඔගෙන් නොවානේ එස් ගෙලින් හමාසුන් ඔක්ටෝබර් 7 දින් හමලාතකා ගොලිගෙන ඊරාන් ඉස්රේ හමලා දිනුමා ඉස්රායිල් හමලාත ඉරාන් රද්දු දිනුමා මිරාච් ඉස්රායිල් ඩිටරෙන්ස් ගෙලිච්චි ආකි ඉස්රායිල් කිමහර මින් ජෙහිලුමා ගොමෙන් නොමියාර ખાસක ජෙහිලු නුවා ෆරාත් මුකාවමා ජමාඅත් එගේ ඊරාන් ඊරාන ගුලිෆාව ජමාඅත් ජෙහිලුමෙන් ඉස්රායිල් ඉස්රායිල් ෆෙම්වරුසින් එම ඒක ඉස්රායිල් ගේ මිබුණ තමුතව ඉතරේ ඉෆාට තමුතව අනෙක්කම කි හුලංගම් වෙස් බේනතර කණ්ඩුවේ අරු දෙමෙස් මෙදෙනේ නුත ඇමරිකා මිදේ ඊරාන් ඉස්රායිල් දිෆා කරා ඒක බදලු ඉස්රායිල් උපදදා හොතේ හුලංගම් එහි විතරේ වේදී ඒක මිහර මිදේන හුලංගම් ඉස්රායිල් දිෆා කරා කුරීග ෆස්සොසතේ කගුරාමාගේ ඉස්රායිල් අරබ ගින බින්තකින් හිෆීම ඇමරිකා බොඩ ඉස්රායිල් කොල ජෙහුනි වෙස් ඒක වානි කි ඉස්රායිල් කි අරබින් බදලු කොල ලෙවර් ගෝම කේම ඉස්රායිල් ගම ජේ හි හිතරවා දෙමන වෙන්න බර බොඩ ඉස්තිමාරි බේන තු ඉස්රායිල් බේන හිෆේන ඒක මිහර හෙනන නෝ මිහර ඉස්රායිල් මෙවනි ඊරාන හගුරා කරන්න කෙරෙන ඇමරිකා දව කරා එම ඉස්රායිල්ගේ ස්ට්‍රැටජික් බේනස් මඩුණු කැඩෙනි එම මිගොතන් ඉස්රායිල් දෙමියොතුමගේ මි කන්තත්තක ලොළු මෙරණ ඊරාන්ගස් ෆරා එහෙම වෙගෙන් මි කම් මෙවනි
1: ජවාද මි ඇමරිකාගේ එතරෙන් මි යහූදීන දෙකොළ ෂූර්තක කැම්පේන් තම් මිදණි හිඟම අදෙන් මි ආයක ඇමරිකාගේ හිතරිකන් යහූදීන ගෙල්ලම කී මි එකශීගෙන් වා කමෙත්තෝ දෙන් හම මි කමාගොල් ගෙන් දෙන් මි ඔෆෙදෙන් මි බඩෝ සවාල කී මි ඇමරිකා යනුලා ෆලස්තීන්ගේ බිම්ගා මි යහූදීන ಮಿ ಫಹರ್ ಕೊಲ್ಲಾಗೆಂತಿ ಬವಿದಾಣತೋ ಕಿ ಹಾ ಮುಹಿಮ್ಮತೋ ಯಹೂದಿನ ಅಮೆರಿಕಾಗೆ ಹಿತೆರಿಕ
0: ಆದೆ ಅಮೆರಿಕಾಗೆ ಹಿಯಾನುದ ಹಗೀಗತ ಬದಾರುಗೆ ಇಸ್ರಾಯೇಲ್ ದೆಮಿತು ದೆಮಿ ಓವೇನಕ ಮೈದೆ ತಿರ ವರ ಬಡ ಶಕ್ ಹಮ ಗಾಮಿಸ್ ಗುರೇಟ ಇಸ್ರಾಯೇಲ್ ನೋಫೆದ್ದೇನೆ ಫಹರೆಗ ಬಲಿಕಶ್ ಕೋಮೆ ಗುತು ಗೋವಿದಾಣ ಕಣ್ಣೇಗೆ ಏತು ಏಕಮ ಏವೆಸ್ ದೆದೌಲತು ಹಲ್ಲಂ ಇಸ್ರಾಯೇಲ್ ಎಬ್ಬಸ್ ವನ್ಯ ಏಕಮ ಇಸ್ರಾಯೇಲ್ ಗು ಮಿಹಾರು ಅರುನ್ ಕುರಿಮಿಸ್ ಮಿತಾಗ ವಾಹದರ ಕೋಮೆ ತಫಾರ್ಕ ದೆನ್ನಾ ಫವಾನ್ ಏಕ್ ಗುದಕ ವಿಸ್ ಗೊಯ್ದೂಕೊ ದೌಲತ್ಗ ಹಲ್ಲು ಹೋದ ಫಲಸ್ತೀನ ವಿಸ್ ಫಲಸ್ತೀನ ಬಿಮುಗೆ ಪಯನ್ ನಮಿಸ್ ದಿ ಎತನಗ ಮುಸ್ತಗಲ್ ದೌಲತ್ ಉಫದ್ದ ಇಕಿಯ ದೌಲತ್ಗ ಹಲ್ಲು ಮಿಕಾಲ್ ಎಫ್ ಸಿಸ್ ಇಸ್ರಾಯಲ್ ವಿನಿ ಮಿಹಾಲತುಗ ಇಸ್ರಾಯಲ್ ಅಮೆರಿಕಾಗೆ ಹೇಳೋದು ಬಿಜ ಇಸ್ರಾಯಲ್ ನೋಡ್ನ ಹಮೇಕನೆ ಫಲಸ್ತೀನ ವಸ್ ಇಸ್ರಾಯಲ್ ಬಲಿಪುರ ಗಜ್ಜಾಗೆ ನಸ್ಟು ನತ್ತಾಲಿಯಸ್ ಫಲಸ್ತೀನ ನಸ್ಟು ನತ್ತಾಲಿ ಕಿತ ಮಸಕತೆ ಕೊರಿಯಸ್ ಹುಳವಂಗೆ ಹಿ ಅದು ಹಾಸಕ ಅಮೆರಿಕಾಗೆ ಯೂರೋಪ್ ಕವಿಸ್ ಮಿಯಾರ್ ಇಸ್ರಾಯಲ್ ಹಿಮಾಯಕ್ಕೋ ದೇವರ ಯೂರೋಪ್ ಬಲಿಕಶ್ ಇವರು ಬೊಡ್ ಬಾಡನ್ನೆ ಯೂರೋಪಕ ನೋಫುಲಿಯನ್ ಮಿಯಾರ್ ಯೂರೋಪ್ ಎತ್ತಿ ಮಿಯಾರು ವರ ಬೊಡಂಗ್ ಹಿಂಗೆ ಕಾಲ ಹಾಲತಕ ಗೊಸ್ಸ ಹಾಸಕೋ ರಷ್ಯಾಯ ಕೊರೆ ಮೀತಿ ಕುರುವತಿ ಹಗುರಾಮೆ ಕುರುವೆ ಕಾಲ ಹಾಲತಕ ಗೊಸ್ಸ ಮಿಯಾರ ಎತ್ತಿ ವರ ಬೊಡ ಜಿಹಲು ಮೇ ಮಿಯರ್ ರಷ್ಯಾ ದಿತ್ತಿರಿ ಏಮ ಅಮೆರಿಕಾ ಮಿ ಬಲಹಟ್ಟಣಿ ಉರಿಹಾಕತಕ ಬದಲ ಇಸ್ರಾಯಲ್ ಏಕಂ ಅಮೆರಿಕಾ ತೆರೆ ದಮ್ಮಿತಿ ವಿದಾರಗುತ್ತ ಬದಲು ಮಿದನ್ ಅಮೆರಿಕಾ ತೆರೆ ವಾತಿ ಇತ ಬ್ಯಾರ್ ಪ್ರೆಷರ್ ತಕ ಬೋರ್ ಮಿಯಾರ್ ಮಿಸಾಲಕ ಗಲ್ಫ್ ಮಸ್ಸಲಾಗಸ್ ನೋಡಿ ಮಿ ಗಹನೂಸ್ ಕಂಡೋಳಿ ಮಸ್ಸಲಾಗಸ್ ಯಹೋದೀನ ತೆಲುಗು ಕುಂಫುಡಿ ತಕ ಮಿ ಬೇನುವನ್ ಹಗುರಾಮ್ ದಮ ದಮಾಟ್ ದಮ್ಮ ಅದಕ್ಕೆ ತೆಲುಗು ಕುಂಫುಡಿ ತಕ ಫಾಯ್ದಾವ ಇಕಿವೆಂತು ತೆಲುಗು ಅಗುಬಡು ಯಹೋದಿ ಬೇನುವಣಿ ಎಗುತ ತಳಾಗಿನ ಈರಾನ್ ಬಲಿ ಕೊರುವ ನೋಡಿ ಈರಾನ್ಗೆ ವೆರಿಕಮ್ ನಿಜಾಮ್ ಬದಲುವಂತೆ ತಳುವ ಅಮೆರಿಕಾದ ಏಕಮ್ ಅಮೆರಿಕಾ ರೈಯತುಂಗೆ ಮಸ್ತ ಅತ್ತವ ಅಮೆರಿಕಾ ರೈಯತುನ್ನ ತೇ ಅಗುಬಡು ಇಚ್ಚೆ ಅಮಿಯೋಗೆ ಜೀವ ವರ್ಬುಡು ಬಾರಬುಡು ಅಮಿಯೋ ನಮ್ಮ ಮುಳಿನ ದೆಕೊಳ್ಳು ಚೈ ಸಾವಂಗೆ ಬದ್ದೆ ಅಕತೀಗಾಗ ಬಡುವೆ ಏಕ ಮುಸ್ಲಿಂ ದಿನ ಕಣ್ಣುವಾನೇನೆ ಅಮೆರಿಕಾ ಎಮೇನವನೆ ಫಾಯ್ದ ವಾಕಿ ಮಿಹುರಿ ಹಾ ಪ್ರೆಷರ್ ತಕ್ಕಂಗೆ ಬಾದೆ ಟ್ರಂಪ್ ಎಮ ಬಾದೆ ಟ್ರಂಪ್ ಎಫ್ ಆರ್ ಎಫ್ ಕೊಳ ದೀಲಾದಾರ ಅನೆಕ್ಕ ಅಲ್ಫರಾತ್ ಪ್ರೆಷರ್ ಅನೆಕ್ಕ ಅನೆಕ್ ಕೊಳ ದೀಲಾದಂಗೆ ಬಜಿ ಹಿಂಗೇದು ಅಮೆರಿಕಾಗೆ ಎಬ್ಬೇಕ ಫಾಯ್ದ ಸರಬೇಕವಣಿ ಗೆಂದು ಮೇ ಹಗುರ ಮಗಸ ಏಮ ಮಿ ವಾಗುತ ಕಿ ಅಮೆರಿಕಾಗೆ ತೆರೆ ಮಿಯನ್ನ ಬದಲ್ತಾಯ ಕಿ ಅಮೆರಿಕಾಗೆ ವರ ಬೊಡಂಗೆ ಬೈ ಹಿಂಗೇದು ಮುಸ್ಸದಿನ್ನ ಫಗೀರುಂಗ ತಫಾತ್ ಕಮ ಕುಂಫುಣಿ ತಹೋಗೆ ವಾದ ವಿರಿಕಮ ಮಿಸಾಕ ಹತಿಯಾರು ಕುಂಫುಣಿ ತ ಕೊಂಕೊಮೆ ತೊಮ್ಮೆ ಬೇನುವಾಣಿ ಬೇನುವಾಣಿಗೆ ಹತಿಯಾರು ಉಫದ್ದಾ ಉಫದ್ದೇನೆ ಹಂಗುರಾಮ್ ಕೊಗ್ಗೆನ್ನುತ್ತ ಏ ಹಂಗುರಾಮ್ ಹುಟ್ಟಾಜಾ ಫೇಮಿನ ಗೆಲ್ಲುವ ಏಮ ಅಮೆರಿಕಾಗೆ ಕೊಮ್ಮೆ ಫರಾತ್ ಕೊಮ್ಮೆ ಬೇನುವಾಣಿ ಎ ಬೈಗೆ ಮಕ್ಸದು ಸರ್ಕಾರ ತೆರೆ ಹಾಸಲ್ ಕೊರ ರೈತು ಬೇನುವಾಣ ರೈತು ಮಕ್ಸದು ರೈತು ಹೋಗಣಿ ರೈತುಂಗ ಟೆಕ್ಸ್ ಪೇ ಪೇರು ನೋಡಿ ರೈತುಂಗ ಪೇ ಟೆಕ್ಸ್ ಪೇ ಗೊತ್ತು ರೈತು ಪೇ ಕೊರ ಫ್ಯಾಸಾಯ್ ದೌಲೆ ಹಿಂಗಣಿ ಏಕಮ ಮೀಗೆ ಮಿ ಫಾಯ್ದಾನೆ ಹತಿಯಾರು ಕುಂಫುಣಿ ತಕ ಯಹೂದಿ ಲೊಬೀಯ ಹಿಂಗೇತು ಹತಿಯಾರು ಕುಂಫುಣಿ ತವ ಸೆಮಿ ಹಂಗ ಮಿಸ್ರಾಬಂ ಮಿ ಬದಲ್ಕೊಳ್ಳಿ ಹಗುರಾಮ್ ಕುರುವ ಹಮೇ ಗೊತ್ತ ಅಮೆರಿಕಾಗೆ ಇಕ್ಸೋದ ಬಲಾಯಸ್ ಹಿಂಗೇತ ಇಕ್ಸೋದ ಬಲಾಯಸ್ ಹಮ ಅಮೆರಿಕಾಗೆ ಥೇವ್ ಅಮೆರಿಕಾ ದುರ್ವಿ ಅಮೆರಿಕಾ ಥೇವ್ ಆಗುಬೋದು ඒකම නැතිජයගොත් මේ වේගොත්කි යුරප මෙහරි මජබුර කර මෙරිකා තයෝගන්න රශයා යුරප ජෙස්සුයි යුක්‍රේන් හගුරම් ෆට්ටුවා ඒකන්තත්වක තරේගස් මෙවනි හම මේකාල ප්‍රශරතකින්ස් නේද මේකාල ගුරුප්තකක මිරාවාගෙ මේකාල හගුරම් ත ෆට්ටුවනි ඊරාන් හගුරම්ස් යහෝදීනා මිදුම් මෙවනා මේ මේ යන්නේ කාල මේ යන්නේ ඇමරිකාගේ මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් ක කුම්ෆුනිතකා මෙවරිහා ෆරහත්තගේ මස්ලහතා රයිතු මස්ලහත තෆාත් ඒව මිසාලක ඇමරිකාගේ චිනුයික එකම වඤ්ඤා ඒත නිසාක ඇමරිකාගේ තෙලා මිච්චි යුරප විකාකම වඥ යුරප රශයා ජසන් ජයනත දෙසගන්ත රශයාගේ තුළු බල යුරපන් ඇමරිකා තයෝගන්නා නේවා මිකාල එත කන්තත්තක මිගතරෙන් හෙඟමුන් දායරුග මිගතරෙන් එම් මේ බොඩු එබ්බා යහුදිග බැයි ඒද එමිහුබි බේනුම් වනි මීග තෙරයක් ට්‍රම්ප් වද්දාගෙන් මිග තෙරෙන් ඇමරිකා වදදාග මි බැන මක්සොත් හසල් කරන එහනව ඇමරිකාග දෙම තිදරත යතුන් මක්සොද මිචස බලාරුග මිහාර සයා සිවරන මජබූරුවේ රයතුන් කියාච අඩුව ඒගොත් ඇමරිකා මිනාබ්‍රයිස් ජේඩි වාන්සස් විදාලෙ මිවනි ඉස්රායිල්කී තොන් වෙන එහා මුහිමතර නුනේ මියර ඉස්රායිල් බෑරිකුතු වේදරකම ඉස්රායිල්කී ඇමරිකා බේනුවා හුරිහාකම ඉස්රායිල් බේනුවා හුරිහාකම ඇමරිකා කරන් ජීතන නුනේ ඇමරිකා එහෙම මිසිකුර ඇමරිකා තිරේ බොඩු මාස් එක්ක ඉස්රායිල් කම්බඩුව මතම් යන්න නියස්
1: සවත්වර බඩ ශුක්‍රියා ගේ තෝ හිස්සා කොලි මාලුමාත අද්මියදුගෙ දුනිය කලිගේ ප්‍රෝග්‍රෑම් ගාමි බලාලේ ඊරාන හමලා දින මාමෙද ට්‍රම්පා යහූදින් හියල් තෆාතුන් මේ මෞලුව මොහිම මාලුමාත කෙලිබන් කම් ගෙ උමීද් කවක් වෙලා නම් අස්සලාමු අලයිකුම්